ඉලාත මටමාන ලාකනක් නමත් කටමගේ ඔමාමට එලා අකයිගු තන්නලා ඉන්දියන් හස් පෙරෝ මුණ ලක්තාවයමුත් පිජිත කක්ෂටීලා තමාන ලාකනක් නම කතමගවන් කටමගේ ඔමාමට තමතමට සවීගයාන අටවීලා කමගේ යගන් මොනට සයික්සකුත්